එන්නක මහතුනි එන්න එන්නක මහතුනි අයියෝ බහෙට ගැන මේ නැහි කරන්නේ මේ සබ අද චාව විතරයිනේ මේ

සී පරාද වේදිවි තරගෙන දිනන්ට නම් මේ සූදුවනි ඔබ දුවන්ට ඕනෑ වේගෙනී.

ගේ මේ අර මිනිහා කොයිද ඔහුට ප්‍රිය කරන

0: අහු මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන් දැයි හැඳින්නාද ඔබ? මා කියන්න අසන්න. සිතුවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනකද, යම් විටකද ඉඩලද ඒ ඇසිල්ලේ බුරබුරා නැගෙන බලය පිළිබඳ ම්ලේච්ඡ සිතුවිල්ලයියේ. ඉදින් මම මරණය රජ කරන දේශයට ජීවිතය නාදේ කැටි කොටගෙන ආමි. ඕ කීය.
1: Listen to what I say, O people. The killer who pursues you in madness, did you see his face? It is a face disfigured by a brutal search for power in a world where the power of ideas is dying. And so, to a land ruled by death, I bring you life, as it is concentrated in my music, he said.

0: පලක් නුවන්නේ
1: අලෝ මහපුටු තනතුරු පස්සේ දුවන්නේ පන්දන් ඇල්ලුවාට නැත මොලේ ලැබෙන්නේ
0: එදා වගේ අදත් සෙටත් ලොවේ තිබෙන්නේ මුලේ නිසා ලැබූ දෙයයි සදා දිලෙන්නේ මුලේ නිසා ලැබූ දෙයයි සදා දිලෙන්නේ
1: අයිය අයියෝ මුලේ බලේ තරම් දෙයක් නැහැ අයිස මුලේ වගේ උතුම් දෙයක් නැහැ අයියෝ මුලේ අමාරුවක් ගියා ඉරේ දමා කලක් ගියා